ආගත බන්ධ පයේ හැ මායා බෙක සංචහලායි දෙකීඩා හරක අර්ථකර්ත නැහසාකැහ ජමකාල සහ සෙරපීඩා ගෙනහර අර්ථ ශරීර ලගායා.